0: දිවහිම් දිවහින්නායකු නොමදිහ එක මෙගහට්ස්
1: ොඩාාව කිබුර රුමකි මූමිනුන්ගේ සිෆයින් නො බොඩා කමකි ඉන්සානායජ්ජෙහේ ඉජතිමායි බලි තහුගේ තෙරෙන් එම්මෙ නොරක්කා තෙරිකම් බොඩු බලි කිබුරවැරිවේ බොඩාවගෙන්වා මීහාගේ ගාතුගා එහෙම් මී හොන්නකී එවවෙස් අගෙන්නේ නිකමැති බයි එකහල මීහුන් එහෙම් මීහුන්නා මුආමලයික් කොරානී වරන් ඉහා නැති ගොතක එෆද මීහුන්නකී මතී වසීෆාතකෙන් අදා කොරමුන්දා බයික්කමුගා වනී නම එමීහුන්ගේ දශුගා වසීෆා අදා කොරා මීහුන් තිබේනී අබදුවෙස් පිරුවෙරි හාලතිග්ග එයි එමීහුන්ගේ වෙරින්ගේ දුළුම් බේරු එදානේ හුතුරු බස්තකෙක්ගේ සබබුන්නා වසීෆාගා දෙමිති බෙවේනේ කමුගේ යගින්කං කුඩකමු එකමුගේ නතීජායකි එෆද මීහුන් හිංගා ඔෆිස්තකුන් රයිතුන්න දේන් ජෙහේ ඛිදුමෙ එද්දුවහුන් අනෙද්දුවහ බොස්සුන් ලමුන් දියුන් රයිතුන්ගේ මෙදුගා හමනු ජහුන් උෆෙදුම මගු ෆහිවුන් මී තරක්කීවමුන් අන්න හුරිහා කවමුත්තකෙක්ගා වෙස් ෆෙතුරිෆාවා නොරක්කාතෙරි ඉජතිමායි බයියේ අලගනුමින්ගේ රාජ්‍යයෙන් වෙස් මදුන් නමවෙස් මිෆද මීහුන් ෆෙන්නමුන්දාකමී හිතාම හුරිකමෙ බයින් මීහුන් බොඩාවෙ ඔලනී නසබුගේ මොළුකමුන් කමබ්බුනවෙ අනෙබ්බයකු බොඩාවනී ෆෑසාවෙරිකමුන් අනෙබ්බයකු කිබුරවෙරිවේ බොඩාවනී ලිබිෆාවා ඉල්මුගේ මතිවරිකමුන් අනෙබ්බයකු බොඩාවනී අදා කොරමුන්දා වසීෆාගේ ගොතුන් හෙව විස්නුමෙ දෙව්වාෆාවා එවවෙස් මීහකු එහෙ මීහුන්ගේ මච්චක් බොඩාවෙ කිබුරවෙරිවේෙන් නූලේනෙ එහෙනි ඉන්සානාය ලිබිෆාවා කොම්මෙ රඟලුකමකී මෑන් අල්لهහ ඒනාය දෙව්වාෆාවා නිියමතෙ ෆෑසාවෙරිකම ඉල්මුවෙරිකම හුනර්වෙරිකම මතී වසීෆායා මිකංකමකී අල්لهහ දෙව්වා නිියමැත්ත එකංකම ශුකුරුකොන් හුරුමී වාජිබුකමෙ එයි එකංකන් දෙමි හුරුමල් ලිබේ බාරෙවවෙස්මෙ ශුකුරු කුරුමුගෙ තෙරේගා තිමා ෆද අහුන්නා ඔහ්තුන්නක් කමේ හිතුමා ඕගා තෙරවුමා මඩු මොලිවුමා පොඩාකන් දූකොල්ලුමා රීති මුආමලයක් කුරුන් හිමෙනෙ එගොතන් අමලු කුරුමුන් තිමායන් එහෙම් මීහුන් කමේ හිතා අල්ලාහුගේ රුහි බොඩිගතුන් ලිබේනෙ තිමා හිංගා ඔෆීහෙ නුවත කුරාකමෙ එම්මෙ එදෙවේ ගොතුගා කාමියා බීගේ ලනු දනියා හමය වාසිලුවුමගේ මගු ෆහිවානෙ කීර්ති රසූලාගේ හදීසෙක් ගාවෙ وما تواضع احد لله الا رفعه الله المسلم ماني الله اتكا مدو موليوا اككويس اكالانگه امي هگگه درجه متيوري نكورو واي نوئ بوداوي كيبورو ريوي اولونو ميهونگه واهك كيريتي قرانوگه ات سورتيگا بيان كورو وافاوي ايگه ترين اككي قارون نامك كيونو ميهه ايناگه එම්මෙ ඉස්සතුගේ දුවහු ඒනායා ඒනාගේ ලෂ්කරා හුරිහා මුදලකායෙකු අල්ලාහුගේ අමුරු ෆුලක් ගම්බවාගති එයි කිබුරු වෙරිවේ බොඩාවෙ ගතුමුගේ

නොදිය එක මෙගහටස් දිවෙහි එ අබදුවස් එම්ම ගාත. දිවෙහිම් දිවෙහින් නායකු නොදිය එක මෙගහටස්.

0: දරෙන්.
1: මේ ප්‍රෝග්‍රෑම් ගමිගෙනස්තෙනි නොවෙල්ටි ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් උන් ශායි කොෆවා හුසෙන් අබ්දුල් රහ්මාන් හුසෙන් ඛතීබ් තකුර් ෆන් තර්ජමා කුරෙවි ෆාෆත ෆුසවා කන්තත අදි හේ ආමල්තක ලිබෙනි විසවාබ් මි ෆොතුකවාදී උත හුෂාලා දේනි හසන් හලි
2: බිල්ත දක්කම් ෆසේ හගොතේ මියොති ෆයිපේ ඇප් බිල්තක ngar ජුම්ලා දදු ෆයිපේ ඇප ට්‍රාන්ස්ෆර් කොල්ලා දෙංගම හුරිහා බිල්තක ෆෑස දක්ක නිම්මලම් වි ෆෝන් ෆෙන් ගෑස් අදි මීඩියා නෙට් බිලකස් දෙක්කේනේ reload rasters nuni data request nege nege mi hama digital wallet denem mas deba varu bill nu dekkigen lariya veenuye nengigen uleka nujene huria digital payment ka fahipe

0: Thank you.
1: මුනිවස් විදුවලම නුවදිහ 1 MHz දිවෙහි FM ටියුන් කරනවා.

0: ම හිතන් අරයින්ගේ මි ෆිල්ම් ගලවත වරන් දේති මී ම කමුදා ෆිල්ම්ත්තමි
1: එදවේත
0: මි ෆිල්ම් නුන්ද මි ෆිල්ම් ගලවතක යේදේ මි රාජ හිදුස්ථානි ද
1: මරන්නේ
0: එහෙන් නොවානෙ පර්දේසිය මීග ලවෙත්ත ේද මෙන්නු එහෙන්තවැනි මිසෝ මික්ස්වී දෝ හැවේ ඕකේ හැවිච්චයන්ගේ ඉඟයි මෙල වඩුව හල කාක හාස කොල්ලනි
1: අඩුව
0: හවුරයකුද ද මිසුවන් වාශී ඕකේ වර උපාර දුහකන් ගෙද එඟයි නා අකිවල්ලාන්නම

0: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන් මෙගහට්ස් දිවෙහි FMම ටියුන් කොඳම්.
1: රාජ්‍යහෙන්දනා

Divehi FM නුව දිහේක මෙගහස්. දිවහිගේ මොනිෆු ෆිල්වැදදි නොමුග අබදුවස්.

අදි කලේගෆානුගේ කුරින් වෙස් එ බයකත්තිමන් රස් කලාන්ගේ වහී ඉව්වවා රසූලු කමාගෙන් ෆිරිහෙනුම් මැනුවී නුෆනුවමෙ ފަހެ ތިޔަބައި މީހުން ނުދަންނ ކަމުގައި ވާނަމަ ތިޔަބައި މީހުން ޢިލްމުގެ އަހުލުވެރިންނާ ސުވާލު ކުރާށެއް

0: මේ ප්‍රෝග්‍රෑම් ගමිගෙනස්තෙනි නොවෙල්ටි ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් උන් ෂායි කොෆවා හුසෙන් අබ්දුල් රහ්මාන් හුසෙන් ඛතීබ් තකුර්ෆාන් තර්ජමා කුරෙවි ෆාෆත ෆුසවා කන්තත අදි හේ ආමල්තක ලිබෙනි විසවාබ් මි ෆොතුකවා දියුත හුෂාලාදේනි හසන් හලින්
1: බිල්ත දක්කම් ෆසේ හගොතේ මියොති ෆයිපේ ඇප් බිල්තක ගාන ජුම්ලා දදු ෆයිපේ ඇප ට්‍රාන්ස්ෆර් කොල්ලා දෙංගම හුරිහා බිල්තක ෆෑස දක්කා නිම්මලම් වි ෆෝන් ෆෙන් ගෑස් අදි මීඩියා නෙට් බිලකස් දෙක්කේනේ රීලෝඩ් රාස්ටස් නුනි ඩේටා පෙක්වස් නෙගේ නෙගේ මී හම ඩිජිටල් වෝලෙට දෙනෙම් මස් දෙබෑවෑරු බිල්නු දෙක්කිගෙන් ලාරිය වීනුවේ නේංගිගෙන් උලේක නුජේන හුරියා ඩිජිටල් පේමන්ටක ෆහිපේ මා ෆහි
2: උස්මාන් ගෆාන් ගෑරි හොන් රිවාවෙගෙන් වේ හමකෂවරුන් එකලේ ගෆාන් වොලූ කුරවානේ ෆෙන් ෆුදකන් එදිවැඩෑගෙන් ෆෙන් ගෙන්නවා තාහිරු එවැඩෑගෙන් ෆියෙන් දෙන් විදාඩ වෙජ්ජෙ රසූලුල්ලාහ සල්ලල්ලාහු අලෛහි වසල්ලම් හදීස් කුරවාති තිමන් අඩු එස්සෙවීමෙ අමරු කුරවෙගෙන් වා ෆදෑන් තාහිරුවෙ අමරු කුරවෙගෙන් වා ෆදෑන් නමාදු කු ෆෙමීහාය ඒනාගේ ෆාෆත ෆුස්සවැදෙවා හොට්ටෙ ފަހެ އެބަސް ފުޅުގެ މައްޗަށް ރަސޫލުﷲ ﷺ ޢަލައިހި ވަސައްލަމަގެ އަސްހާބުން ކުރެ ހަތަރު ބޭކަލުން ހެކިކުރަށްވާ ވިދާޅުވެ ފަހެ ކީރިތ ނަބިއްޔާ ﷺ ﷺ ﷺ ﷺ ގެ އަރިހުން އައިސްފަވާ އެ ރިވާޔަތާ މެދު އެ ބޭކަލުން ހެކިވެ ވަޑައިގެން ޢިއްބާން ބުނު ޢުސްމާންގެ ކިބައިން ރިވާވެގެން ވެ ޢުސްމާންގެ ފާން ވިދާޅުވި

0: ගෙන් ෆාන කමා මෙදු නුවත එවරෙන් හීවෙස් නොකුරා දිමදිමයි එවරෙන්නම් අජාබ අත්වදාන කමා මෙදු අමාම් වෙගෙන් වාකම්ගා හීකුලයියි
1: أو يأخذهم في تقلبهم فما هم بمعجزين
0: نواتا ايورن دترو فتروكم اولي اولومغ تريغا اكلاانغ ايورن حلاك قربا فان كما مدغا اسمه فهي الله نكولدا ركيغن ديويني بايكو كمغا ايورن ويه

නුවත ඕනෙ කුරවුම්ග ගොතුන් එබහී මුදලායි මීහුම් මදුවමුන් ගොස් මුලින් නැතිදා ගොතුන් එවරෙන් හලාකු කුරව්වා ෆානේ කමා මෙදුගාවෙස්මේ ෆහෙ හමකශවරුන් තියබෑ මීහුන්ගේ වෙරි රස්කලාංගේ නුහනු ඕගාවන්ත රහයිම් වන්ත රස්කලාංගේ.

උඩු තකුගා වාහා තකිච්චායි, බිමුගා උලේ දිරේ හොරිහා තකිච්චායි, මලායිකතුන් අල්ලාහ සජිද කුරෙතේ, අදි එබේ කලුම් බොඩාවේ වඩයි නුගන්නවතේ.

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිහ එක මෙගහර්ට්ස්
1: නොමදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM අබදුවස් එම් ගාතුග
2: ජහුණිය කන්තක දෙල් දාහිකනු මෙතනු එම ඉංචිය විස්කුරියක ජස්සා දෙවක් නිවරු නොකුරීයා මීම් පිකපේ විස්කුරියක නුජයන්
3: එක්ස්කියස් තංකොල තක්ක ෆානන්ත
2: දත්තා මවෙස් මෙවල නව තංකොල නොදිබිගෙන්න
3: අහරෙන්ගේගේ දුරුමතීගේ තීනි තියපුර තංකොල කුරිය වියස් පහත වියස් ජස්සාදිම අහ නගිය වදවේනි
2: එහන්ත සොරි
3: දැල්ෆ්ලා සමා තිතා ඉඳගෙන් කෝචෙත්ත කියවේනි බේරුන්ගෑ මේවේ අඩුපක් ගඩුම් ලාහිකෙන්නු කියවාක
4: මම්මා වකි මච්චන් එරියස් කියවේත ජෙහිකෙන් හුරිගෙන් ලවජහා ශෝකුලෙ අඩුනුන් එහෙන් අඩෙන්නේවේ අති ඒගේ මතීබෑ හදා අඩුපක් ගණඩා හැති බොලුකරිස්සායබ
3: දෙන් කී කුරාණී දැර්ෆලා එහෙලි කුඩමිහ ඉරුකොලි නුවන් නින්දවා ෆමිනිකු මැලි සිහාරය අද නිවුරුණි ඒන හේලම් වෛර නමාද වෙස් අර
5: හමහිමේ මාහෝද ගායම් කරම කොම්ම මීහකු වෙස් එ මීහෙක්කෙන් ෆර්දිය සිම්මා අදා කුරබා
6: අබදක් ෙහි ලවතකායකු උම් මාසීගෙ තිරිය
7: හිත්තකුන් ජාගහෝදි එම්මේ ගයාවා ෆන්නානුන්ගේ හඳාන්තකායකු
6: හඳාන්තවගේ තෙරිය දතුරු කොල්ලමා

දේක මේක ඇත්තට මේක මොම්මගේ දේ ගල්ගුන් මම කුරියම් මේකේ ඩාටි ටෙම් රික්වෙස්ට් මේ ෂෝ එක අනිකාවේ සමයි තුරේ හොන්තරේ ගේ රික්වෙස්ට් එක එහෙම නාලා දෙනා මේ පාර මෙහෙම නාලා දෙනි ආශිගී ගේ ලව් එක රික්වෙස්ට් කො කොම ෆරත් කර ජහල් දේ ලව් එක මේ කුරියගේ ආශිගී ගේ ලව් එක කම මේ වනේ මෙසේජ් එක එමේ මම කුරියගේ ආශිගී මේ ෆිල්ම් ගලවත කොන්න වේ ජහල් දේ

0: දිවෙහි FM දිවෙහි නායකු නොදිය එක මෙගහර්ට්ස්
1: මග්‍රිබ් නමාදු වගුතු
2: අල්ලාහ් අක්බර් අල්ලාහ්

අංහෙන් දරින්වාකම එවරෙන් හදතෙ එකලාංගෙ එපද කංකමුන් හුස්තාහිරුවෙ වොඩිගෙන් වේ අදි එවරෙන් එදේතකෙති එබහි ෆිරෙහෙන් දරින්වනී එවරෙන්නක්කමුන් හදතේ.

එමීහායත් දෙවුණ ඛබරුග නොබෑකමු මීසකුන්ගේ කිබෙන් ඒනා නිවැවෙග නැති නිකමෙතිකම් මතීගා ඒනා එකුජ්ජා ගෙංගුලේනී භාවේ නුවත ෆස්ගණ්ඩුග තෙරියන් එකුජ්ජා කුප්පාලානී භාවේ දන්නාශ ඒවරෙන් කුරා හකුම් හාදහා නොබෑවෙගෙන්වේ.

0: DVFM 91 MHz දිවෙහිඟ මොනිෆුයි පිළවැදේ නමුග අබදුවස්
1: කොම්මි පීටෙක්ගේ ෆහතුගා වාහකේ වේ කොම්මි ලාවේක්ගේ ෆහතුගා කොම්මිවස් හිතෙක්ගේ තෙළුමෙන් වේ මී මියුසික් ආල්බම් තක ගිනස් තේතිරුමේ එක් ගඩීරු එන් ආල්බම් එව්වයිවේ

අදි කදුරු රුකුගේ මේවා ආයි මේ බිස් කදුරුම් මස්තුවා බුයුන්තකායි රංගලු කාතකෙති තිය බෑ මීහුම් බේනුම් කුරමුවේ හම කශවරුම් විශ්නා බයක එකම් ගා හෙක්කෙවාකං කශවරේ ඉතුරු බයා මෙයාය බාවා ලෙබ්වී රා හරාම් කුරවුම්ගේ කුරීගේ.